දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ලංකාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: சுதிலுவன் விதுலியன். සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල

0: සුදි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැනඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය
3: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද දවසේ අපි ඔබට ඉතාම වැදගත් ධර්මකාරණා කීපයක් විස්තර කරමින් ඔබට තියෙන මේ ප්‍රශ්න විසඳෙන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්න. විශේෂයෙන්ම සියදිවින් හානි කර ගැනීම. අපිට වර්තමානයේ තුළ සමාජයේ තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා ඊට පස්සේ. ඔබ දකින්න ඇති මීට අවුරුද්දකට දෙකකට වගේ පෙරත් අපි රට ගත්තාම සමහරු ඔන්න එක්ක මුහුදට පැනිනවා. ඊළඟට ලිදේ පනිනවා දරුවෝ එක්ක. දැන් මේවා සිදුවෙනකොට අපි දන්නවා අපේ සමහර මාධ්‍ය කිසිම මාධ්‍ය සදාචාරයක් නැතිව මේවා පෙන්වන මාධ්‍ය රැසක් තියෙන තරගෙට. ඔවුන්ට තියෙන තරගයක්. ඒ තුල සමහර ටෙලි නාට්‍ය වගේ මේවා රඟ දක්වලා පෙන්නනවා. ප්‍රාවෝලේ ප්‍රශ්න අසරණකම කරගන්න දෙයක් නැතුව අඬාගෙන ගිහින් ලිඳට පනින ඒවා. එතකොට මේවා කීපයක් දකින්නකොට එවැනිම ප්‍රශ්නවලින් පීඩා විඳින බොහෝ දෙනෙකුට මනසට හැඟීමක් ඇති වෙනවා. අපිටත් දැන් තියෙන ඔය විසඳුම තමයි. අපිටත් අන්න අර වගේ විසඳුමක් තමයි තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගෙවල්වල දරුවන්ගේ පවුල්වල ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු අසරණ වෙනකොට අර රූපවාහිනිය දැකපු දේ මතක් වෙනවා. ඒ නිසා රැල්ලක් වගේ යනවා. ඒ වගේ දේවල් අපි දැක්ක සමහරු බෙල්ල වැල දාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍යවලින් මේවා පෙන්නනවා, රඟපාල පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලා යනවා. තේ නිසා විශේෂයෙන් මේ සියදිවි හානි කර ගැනීම වගේ දේවල් මාධ්‍යවල වාර්තා කරද්දී අපි දකිනවා ලෝකෙ ගොඩක් දියුණු රටවල්වල එවැනි සිදුවීම් මාධ්‍යවල වාර්තා කරන්න දෙන්නේ නැහැ. ඒවා වාරණය කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් තුළ සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සියදිවි හානි කරගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහි කරගෙන මැරුණොත් සුගතිය යන්න පුළුවන් නේද? ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බණ අහලා සුගතිය හිත පිහිටවාගෙන මැරිලා සුගතිය කෙලින්ම නිකන් දිව්‍ය ලෝකෙ පහළ වෙන්න පුළුවන් කියලා හිතන අය ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අද මේ ධර්ම දේශනාව තුළ මේ සියදිවි හානි කර ගැනීම, ඒ තුළ මොන වගේ අකුසල සහගත සිතුවිලිද බලවත් වෙන්නේ, ධර්මයේ හිත පිහිටවාගෙන අපිට සුගතියේ හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන්ද, මැරිලා දිව්‍ය ලෝක යන විදිහට සියදිවි හානි කර ගන්න පුළුවන්ද, ඒ වගේ කාරණා අපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලමු. ඒ අතර ඔබට ධර්මයේ තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ල ගන්නවා. අල්ලගෙන හිතනවා වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණා නම් සියදි විහානි කරගෙන රහත් වෙන්න මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුල ඒ ස්වභාවය, ඒ හිතේ ස්වභාවය, ඒ මොහොතේ හිත මොන වගේ සමාපත්තියක් තුල පිහිටපු වෙලාවද්ද, ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබ දන්නවා වක්කලි හාමුදුරුවෝ කියන්නේ මේ වක්කලි කියන තරුණයා මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙක්. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලා තියෙනවා. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමී පුරපු මහා පින්වන්ත කෙනෙක්. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දෙසනවා. බණ අහන්න ගියා පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. නැකිතල යන්න හිතෙන්නේ නැහැ. කනට නිකන් අපි සාමාන්‍ය උදාහරණයකට කියනවා මී පැණි වැක්කිරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා, වචන පැටලෙන්නේ නැහැ, ගැළපිලා එනවා, අර්ථ වැටහෙනවා, ධර්මයේ වැටහෙනවා. ද වක්කලි මේ තරුණ තාම් පැවිදි වෙලා නෑ බුදු හාමුදුරු බණ කියන රටාව. ඒ වගේ පිංගතුනි අපේ බුදු හාමුදුරු දහම් දෙසනකොට උන්වහන්සේගේ සතර දළදාගින් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගින. දහම් දෙසනකොට සතර දළදාග විවර වෙද්දි සුදු බුදුරැසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්ය දෙයක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදුහාමුදුරන්ට පිහිටලා තියෙනවා. සසර පිනට මේ වක්කලී තරුණයා බලාගෙන හිටිය හරි ලස්සන කෙනෙක්. පුතුම ලස්සන මිහිරි කටහඬක්. දහම් දෙසනකොට සුදු බුදුරැසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි. මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා අනේ මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුවා. දැන් මේ නිවන් දකින්න අදහස තාම නැහැ. බුදුහාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකලා තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන ඉදිරියේම වාඩි වෙනවා. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නැහැ. බුදුහාමුදුරෝ දහම් දේශන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපයට ඇලුම් කරා හරිම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා ඒ දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් වක්කලි හාමුදුරුවෝ ඒ පිරිසත් එක්ක එනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියව් උන්වහන්සේ සිරිපා තබන ආකාරය උන්වහන්සේ දිහාම බලාගෙන මම බුදුහාමුදුරුවෝ ළඟින්ම ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඔහොම කාලයක් ඉන්න ඇත්ති. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකූට පර්වතේ. ඒ අසලම තවත් පර්වතයක බුදුහාමුදුරන්ගේ ගන්ධකුටි ඈතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුවෝ හිටියේ. ඉතින් කාලයක් යනකොට ඉතින් උන්වහන්සේටත් අසනීප වුණා. බොහෝම අමාරු වුණා. මාරාන්තික වේදනාවක් ඇති වුණා. හැබැයි මතක තියාගන්න වක්කලි හාමුදුරුවෝ බොහොම සිල්වත් කෙනෙක්. හොඳට හිත වඩන කෙනෙක්. හොඳට සමාධිය වඩන කෙනෙක්. හොඳට ධර්මාවබෝධයේ දැන් කාලයක් යනකොට කය ගැන අනිත්‍ය වශයෙන් බුදුහාමුදුරන්ගේ බණ අහලා සිහි කරන. ඉතින් ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳට ඕම ලෙඩ වුණා. නැගිට ගන්නවත් බැඳේ. හොඳටම අමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගාන දැන් ලෙඩ වුණාට පස්සේ වෙනද වගේ නෙමෙයි බුදුහාමුදුරු දැන් බලන්න යන්න බෑ. නැගිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිව්වා අනේ ආයිත්මතුනි ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තථාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ වක්කලි භික්ෂුව වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්න. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න. වක්කලීට බොහොම අමාරුයි අසාධ්‍යයි. මට නැගිට ගන්නවත් බෑ. තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න ඉන්න කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුවෝ හිටිය ගල්ලෙනට වඩිනවා. දැන් වක්කලි හාමුදුරන්ට ඈතින් පේනවා බුදුහාමුදුරුවෝ වඩිනවා. අර ගිලන් ඇඳේ ඉඳලා බිමට බහින්න හදනවා. බුදුහාමුදුරුවෝ ඈතදීම වදාලා හාහා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙක්. තථාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා. ඔබ ඔහොම ඉන්න කියව. බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩ හිටියා. අහනවා වක්කලි කොහොමද ඉස්සල්ලා ඇහුව ලෙඩේ ගැන. අපි ලෙඩේ බලන්න ගියාම අහනවනේ බුදුහාමුදුරුවෝ අහනවා මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරා ගන්න පුළුවන්ද? ඉතින් වක්කලි හාමුදුරුවෝ අසනීප ගැන කිව්වා. ඒ රෝගේ එන්න එන්න වැඩි වෙනවා. බොහොම අමාරුයි ස්වාමීනි මගේ රෝගේ නම් අඩුවක් නම් නැහැ කිව්වා. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවද? අනේ ස්වාමීනි ඒක තමයි කියව තියෙන ලොකුම දුක. ඒ මොකද්ද වක්කලි ඔබට සීල ගැන ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට සීල ගැන ප්‍රශ්නයක් නැහැ කියව. මම හොඳට සීල රකින්න කෙනෙක්. අන්න එහෙනම් පේනවා වක්කලි හාමුදුරුවෝ හොඳ සීල්වන්තයි. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහර ඉන්න භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ. ඔන්න දුකෙන් ඉන්නවා. වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට එහෙම ප්‍රශ්නෙකුත් නැහැ කි. එහෙනම් ඔබට ප්‍රඥාව ගැන අනේ ස්වාමීනි මට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි. මං ඉස්සර බුදුරජාණන් වහන්සේයෝ බලාගෙන ඉන්නවා. දහම් දිසන හැටි බලන්නේ නවා. දවසකට දෙතුන් අතාවත් තථාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා. බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවා කිව්. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ඔය වචනේ. කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරෙ දිහා බලන් ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? අන්න වක්කලීට දහම් ඇස පහළ වෙන්න, නුවණ පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරුසු විදිහට මහනව වක්කලී මේ කුණු ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? වක්කලී ඔබට මාව දකින්න ඕන නම් ඇස් දෙකෙන් නෙමෙයි කියලා බලන්න තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න. ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා. ඔ ධර්මයේ දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදුහාමුදුරන්ව දකින්න පුළුවන්. වක්කලි යමෙක් කියනවා නම් මාව දැක්කා කියලා එයා ධර්මයෙන්මයි මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. එයා ධර්මයෙන්මයි මාව දකින්නේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කරා. වක්කලි මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරා. මේ කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා සිහි කරා. රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා සිහි කරා. දැන් ඔබ මේ ධර්ම කරුණු ටික තේරුම් ගන්න ඕන. එහෙම නැතුව වක්කලි හාමුදුරන්ගේ අර සියදිවි හානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔතනින් වරදිනවා. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට මේ ගාම්භීර ධර්මයක් කියනවා. මේ ඇස කන නාසය දිවකය මනස පංච උපාදානස්කන්ධේ, ඒ පංච උපාදානස්කන්ධය තුල හටගන්න පටිච්ච සමුප්පාදේ, ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. වක්කලි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තමා තුල තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි, තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි, හීන ස්වභාවයෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය විදිහට ගාම්භීර 11 ආකාරයකට විදර්ශනා වඩන ක්‍රමය. ඒකට අපි කියනවා සබ්බ ලෝකේ අනිරත සංඥා. මෙන්න මේ විදිහට ඔබ පංච උපාදානස්කන්ධය ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේ කිව්වා. මේ වක්කලි හාමුදුරුව වැදගෙන අහගෙන හිටියා. ඔය බණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. දැන් වක්කලි හාමුදුරුව පහවදා දැන් අර ගිලන් ඇඳීම නැකිට ගන්නවත් බැ, වේදනාව එන්න එන්න වැඩි වෙනවා. වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන්නේ නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඔය විදිහට ගැඹුරින් සිහි කර පුදුම වීරියක් දැන් වක්කලි හාමුදුරුවන් කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ නැහැ. මොනතරම් වේදනාවක් ආවත් මං ධර්ම මානසිකාරයේම හිත පිහිටන. එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙනවා. නිවන අරමුණු වෙනවා. නිරෝධ සංඥාව හිත පිහිටන. මතක තියාගන්න පෘතජ්ජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ නැහැ. එහෙමනම් වක්කලි හාමුදුරුව මාර්ගඵල තුල ඉඳලා තියෙනවා. නිරෝධ සංඥා විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරන නිරෝධ සංඥා නිවන හිත පිහිටවන ක්‍රමයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවන ස්වභාවය අරමුණු වෙන. අර කායික වේදනාව තුල නිවන අරමුණු කරගෙන පුදුම වීරියක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දෙවිවරු දෙන්නෙක් එක දෙවි කෙනෙක් බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනිත් දේවතාව කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ වක්කලි භික්ෂුව නම් ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත්වෙන්නේ නෑමයි කියලා කිව. දැන් මේ කියන්නේ දෙවිවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැන් පසුවදා බුදුහාමුදුරුවෝ එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවිවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්වා. මහණෙනි නුඹලා අන්නර අසවල් කඳු මුදුනේ ගන්ධ කුටිය පේන අර කඳ මුදුනේ වක්කලි භික්ෂුව බොහෝම ගිලන් වෙලා රෝගාතුර වැඩ ඉන්නවා. උන්වහන්සේට ගිහිල්ලා මෙන්න මේ පණවිඩේ කියන්න බුදුහාමුදුරන්ගේ වචනෙන් කියන්න කිව්වා. ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන දේවතාවරු දෙන්නෙක් ආවා. එක දෙවි කෙනෙක් වක්කලි භික්ෂුව ධර්මාවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියලා බුදුහාඳුරු ඉදිරියේ කියා හිටියා. අනික් දේවතාවත් වක්කලි භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා ඒ දේවතාවත් බුදුහාඳුරු ඉදිරියේ කියා හිටියා. ඒ දෙවිවරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු කාරණේ වක්කලි භික්ෂුවට කියන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්ෂුවට කියන වක්කලි ඔබට ලාමක මරණයක් නම් උරුම වෙන්නේ නැහැ. ඔබ ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ කිව්වා කියලා වක්කලි හාමුදුරන්ට පණවිඩේ කියන්න කිව්වා. දැන් ඔන්න සාමින් වහන්සේලා දෙනම අර කඳ මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල් වෙනට වැඩම කළා කියලා මේ වක්කලි අපි මේ ආවේ බුදුහාමුදුරන්ගේ තථාගතයන් වහන්සේගේ පණවිඩයකට. දැන් මරණාසන්න හොඳටම අමාරුයි. වක්කලි හාමුදුර කියන අනේ මාව මේ ඇඳ උඩ නම් මට බෑ කියලා බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයක් අහන්න. මාව උස්සල බිමින් තියන්න කියලා. ඉතින් අර සාමින් වහන්සේලා දෙනම වක්කලි සාමින් වහන්සේව ගිලන් ඇඳෙම අමාරුවෙන් උස්සල බිමින් වාඩි කෙරුවා. වැඳගත්තා. වැඳගෙන කිව්වා අනේ මට දැන් කියන්න කියලා. ඊට පස්සේ කිව්වා ඊයේ රාත්‍රී දෙවිවරු දෙන්නෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දේවතාවෙක් මෙහෙම පණවිඩයක් කිව්වා වක්කලි භික්ෂුව ධර්ම අවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා. අනෙක් දේවතාව මේ විදිහට ප්‍රකාශ කරා වක්කලි භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි. වක්කලි බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනින්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා. වක්කලි නුඹට ලාමක මරණයක් නම් අත් වෙන්නේ නැහැ. නුඹ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා. නුඹ වීරිය වඩන්න ධර්මයම සිහි කරන්න කියලා බුදුහාමුදුරු කිව්වා. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුව අර ඇඳේ වාඩි වෙලා ඇලවෙලා දැන් හොඳටම වේදනාව මරණාසන්නව අර වේදනාව එන්න වැඩි වෙනවා. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කර විදර්ශනා වඩන. ඒ පංච උපාදානස්කන්ධ 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාවේ හිත පිහිට නිවන අරමුණු වෙනවා. ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යනවා. ආයමත් නිවන අරමුණු වෙනවා. වක්කලි හාඳුර මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාවේ හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණයි ළඟට. උන්වහන්සේ දැලිපිහිය අරගෙන බෙල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බෙල්ල කපාගත්තා. දැන් මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නැහැ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමෙයි. එතකොට මොකද මම මේ කතාව ඔබට කිව්වේ මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසියට ගන්නවා. වක්කලි හාමුදුරන්ට පුළුවන් නම් මට බැරි මොකද මටත් පුළුවන් කියලා හිතනවා. දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාමුදුරු එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරුව වඩිනා වක්කලි භික්ෂුව හිටපු ගල් වෙනට වැඩි. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා භික්ෂුන් වහන්සේලා එතනට ඇවිල්ලා බුදුහාමුදුරුව කියනවා මහණෙනි ඉක්මනට චෛත්‍යයක් කරවන්න මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලී භික්ෂුවට ලාමක මරණයක් නැහැ. ඒ වෙලාවේ කළුපාට වලාකුලක් වගේ හැඩයකින් වලාකුලක් එහාට මෙහාට යනවා. ඇත්තට වලාකුලක් නෙමෙයි. වලාකුළු යන්නේ එක විදිහකටනේ. මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර අමුතු ජාති වලාකුලක් වගේ කළුපාට දුමාරයක් යනවා කිව්ව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි, ඔය පාපී මාරයා. වක්කලී භික්ෂුවගේ විඥානේ කොහෙද පිහිටිය කියලා වක්කලී භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි වක්කලී භික්ෂුව නොපිහිටි විඥානයක් ඇතුව පිරිනිවන් පෑවා කියලා. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව, විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් ආදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පෘථග්ජනයෙකුට පෘථග්ජන මට්ටමක කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට වක්කලි හාමුදුරුවෝ අර වේදනාව වැඩිම තැන උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයේම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පාන. එතකොට මේ සිදුවීම අපිට වර්තමානෙවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒව ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ, පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ, මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදර අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පියෝ පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන තැන ගොඩාක් තැන්වලින් දෙමව්පියෝ අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි වාපව ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරන්නේ ගානේ ඉඳලා භාවනා කළ කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකික හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපීලා එනවා පුළුවන්නේ. මෙහෙම සුගතියේ හිත පිහිටවලා දිව්‍ය ලෝකික හිත පිහිටවලා දැන් මගේ තුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා, මං හොඳට සිල් රකින්න කෙනෙක්, මං හොඳට පිං කරන කෙනෙක්, මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාවක් නැහැ. මං මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි. මට කල්යාණ මිත්‍ර ආශ්‍රයයි ඕනේ. මට සුගතියක ඔය වගේ ගැළපිලා එනවා. මතක තියාගන්න, ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මහා මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවණ අදහස්ද කියලා. ඒ ධර්මයේ නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මයේ ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරي තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘථග්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න, සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවාමයි. ඒ ද්වේෂය එක එක ස්වරූපෙන් බලවත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර අය අපි නිකන් වර්තමාන සමහර සිදුවීම් ඔබ හිතාගන්නකෝ. ඇතැම් මහා ධනවතුන් ලෝකේ අපි ගත්තොත් අපි ලංකාව පැත්තක තියලා ඔබ ලෝකේ ගැන හිතන්න. ලෝකේ බොහොම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදිවි හානි කරගත සිදුවීම් තියෙන මානසික පීඩනය සමහර ලාවට ඇති වෙන ප්‍රශ්න, රස්සාවල ප්‍රශ්න, එක්ක දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරා ගන්න බැරුව සමහර ලාවට හිතනවා දැන් මට ඉඳලා වැඩක් නැහැ. ඊළඟට සමහර අය ලෙඩ රෝග නිසා අපි හිතමු සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 50%. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා. අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක. මතක තියාගන්න මේ රාග ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුල. ඒ අකුසල මූලයන් තුල පිහිටපු හිත ඒ විඥාණය හැම වෙලාවෙම අකුසලයක් තුලටම තමයි යදෙන්නේ. එතකොට එවැනි මොහොතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ නැහැ. ඒ නිසා මං සීදි විහානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ, අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක යාගන්න අමාරු. මේ සියදිවි හානි කර ගන්න කෙනෙකුට මරණ මංචකේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. කද අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිග නිමිත්ත. ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලායි. ඒකට ඇලීම ආසාව ඇති වෙන. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙන දුක් විඳී. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදින. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය, අවිද්‍යාව, මෝහේ මුලාව. ඒ නිසා සමහරව සියදිවි හානි කරගන්නවා මෝහේ මත, මුලාව මත. ඔබ හිතන්න දැන් සමහර ඉන්න පුළුවා ලෝකේ සමහර සිදුවී කෙනෙක්ව මෝහේ මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදිහට කියන්න පුළුවන් මේ විදිහේ චන්ද්‍රග්‍රහණයක් එනවා. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොක්කෝ අසහරා කියලා හිටියා ඔය මට මතක ඇති ජපානි පුද්ගලයෙක්. ඔහු දහස් ගාණක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණොත් සුගතිය යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහය. ඒ මෝහය මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ ද්වේෂයෙන් හිත හදලා මෝහය තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ, ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා, මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙන. ඒ තුල ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරන. එතකොට එක්ක රාග, එක්ක ද්වේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකින්නවා දැන් සමහර මරාගෙන මැරෙන ශාස්ත්‍රවාදීන් පුහුණු කරන්නේ ද්වේෂයත් මෝහයත් බලවත් කර. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්න. කෙනෙක්ගේ මනස දැන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට මරණයට කියන සබ්බේ භයන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම සත්වයෙක්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිත හදන අය බලන්න. පොඩි දරුවෝ, සමහර දරුවා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කුසේ බෝම්බයක් බඳලා ඇඟේ ලොකු බෝම්බයක් බැඳගෙන තියෙන දන්නවා මේක පුපුර ගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදලා තියෙන්නේ. අපි දන්නවා සමහර සෙදුවින් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් තමන් එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාල බීලා එක හෙලිකොප්ට්‍රේ ගිහිල්ලා බුද්ධියංශ හිටිය ඊළඟට ඒ කාලෙ හිටපු අපරාධ පරීක්ෂණාංශ බුද්ධි නිලධාරීන් ඔය CID ඔය කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට සැකයක් ඇති නොවන විදිහට ඉරියව් තුලින් පවා තමන්ගේ ඉලක්කයට ගියා. ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරු. එතකොට තමන්ගේ අර මේ මනස මෝහෙන් කොච්චර අන්ධ කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා එක්කෝ ආගමික විශ්වාස තුල සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුල ඔබ සුගතිය යන. විශ්වාස කරන මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමෙන් දෙවියන් වහන්සේ නාමෙන් මම මේ දේ කරන්නේ. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත හිතනටපත් වෙන. ඊළඟට බොහෝ වර්තමානයේ අපි දකිනවා සමහර මානසික පීඩන. මේ මනස කියන එක රාග, ద్వේෂ, මෝහ කියන ක්ලේශ ධර්මයන් එක්ක පිහිටපු හිත හැම වෙලාවෙම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පින්වතුනේ ඔබ නිතර බණහන්නට ඕනේ. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව. මේ භාවනාවෙන් වෙන්නේ හිත ශක්තිමත් වෙන. අටලෝ දහමට කම්පා නොවන අකම්පිත හිතක් ඇති වෙන. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, යස අයස, ඕක තමයි ජීවිතේ. කාලයකට හොඳට ලැබෙන. කාලයකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලයකට ප්‍රශංසා එනවා. කාලයකට නින්දා කරනවා. රටම එකතු වෙලා නින්දා කරන්න පුළුවන්. ඊළඟට කාලයකට යාළුවෝ, නෑදෑයෝ, ඥාතීන් පිරිස ඉන්නවා. ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්න පුළුවන්. ඊළඟට ලාභ අලාභ ලැබෙනවා, හරියනවා, දියුණු වෙනවා. අතේ සතිය නැති දවසක් එන්න පුළුවන්, කවුරුත් උදව්වක් නොකරන දවසක්. එතකොට මේ අටලව දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනේ, කඩා වැටි, ඉඳලා වැඩක් නැහැ, ජීවත් වෙලා වැඩක් නැහැ, මම මැරෙනවා. අන්න එහෙම සිතුවිලි හිතට එනවා ඊට පස්සේ. මැරිලා ගියා නම් ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවි හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න සැලසුම් කරනවද කියලා. ක්‍රියාවට බය වුණාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද අනේ මැරිලවත් යන්නේ නැහැනේ. බලන්න ගෙවල් වල සමහරලාට කොච්චර ඔහම කියන අය ඉන්නවද. එක්ක කාට හරි පාඩමක් උගන්න කේන්ති ගියහම, තරහ ගියහම මැරිලවත් යන්නේ නැහැනේ කියලා කියනවා. මතක තියාගන්න මේ චේතනාව තුළ මේ සිතුවිල්ලත් අකුසලයක්. චේතනාවේ තමන් තමන්ට ද්වේෂ කරනවා, තමන්ගේ ශරීරයට රූපයට ද්වේෂ කරනවා, තමන්ගේ ජීවිතයට වෛර කරනවා. ඒ තුළ අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා. ඔය අටලෝ දහම ඔය ඔක්කොම කල්පලා බලන්න ඔබ එකින් එක එක්ක ලාභ අලාභ සැප දුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහර අය ඉන්නවා අපේක්ෂ දැන් ඔය ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි. ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙනවා. ඔය තරුණ තරුණියන් සියදිවි හානි කරගන්නේවා. ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම, හිතට ඇතිවන දුක, කම්පාව. හැබැයි යා ඒ තුළ හිතනවා මං ඉඳලා වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලි වල තියෙන ස්වභාවය. හිත ශක්තිමත් නැති වුණහම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මං මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතන අය ඉන්නවා. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මං මැරුණට පස්සේ යා ගොඩක් දුක් වෙයි. මං මැරුණට පස්සේ යා ගොඩක් අඬයි. අනුන්ව දුකක් ඇති කරවන්න, තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරන අය. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ, මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් ඉන අවස්ථා තියෙනවා. දරුවෝ සීදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්ච අය අපි ළඟට එක්කන් එනවා. සමහර අය වහබීලා කොහොම හරි බේරිච්ච අය ඉන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා අඬා අඬා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මේ වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ තමන් ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස කාලයක් ඉඳල වකුගඩු නරක් වෙලා අක්මාව නරක් කියලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්නතුනේ දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් සිතුවිලි වල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහන් තමන්ගේ ශරීර ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරෙ මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරියේ දැන් සමහර රටවල් වල නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නැහැ. එයාගේ වයස බලපාන. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න ඒ රජයෙන් අවසර දෙනවා එයාට. එක්ක එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන්නේ. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එක තැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගාන අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳෝල මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි ඒ කර්මෙ ගෙවන්නේ නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා. ඒ සසරේ කර්මයේ කවද හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකයකට ආවත් තිරිසන් ලෝකයක කොහෙ ඉපදුනත් ඒ කර්මෙ ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපාය මහ ගෙදර කරගෙන අපායට වැටේ. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ඔය පේතවත්වේ ඔබ බලන්න පේතවත්වේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්කන සංයුත්තේ තියෙන ප්‍රේතයෝ ගැන සමහර ප්‍රේතයෝ ගිනිගෙන පිච්චෙනවා. ආයමත් පහළ වෙනවා ඒ විදිහටම. ආයි ගිනි ගන්න ආයමත් පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා. ඒ වගේ ප්‍රේතයෝ ගැන තියෙන මතක තියාගන්න සමහරු ගිනි තියාගන්න. ඒ ගිනි තියාගෙන මැරුණට පස්සේ ඉවර නෑ. දැන් සමහරු හිතනවා මම මැරුණට පස්සේ ඉවරයිනේ. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මෙන් සසරේ ආත්ම 10000 ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහර අය ප්‍රේත ලෝකවල උපදිනවා ඒ ආත්මෙම ගිනි ගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විඳිනවා. කෑ ගහනවා විලාප දෙනවා. පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරයේ ස්වභාවය එහෙමයි. නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැන් ලක්කන සංයුත්තේ තියෙන අහසේ පාවෙලා යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා. ශරීරෙ ගිනි ගන්නවා. විලාප දිදී අහසේ යනවා. ඒ වගේ සමහර ওই භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනි ගන්න පිඹුරු හැටියට. ඒ කර්මානුරූපී ශරීරෙ පහළ වෙන හැටි. ඊළඟට සමහර අය ඉන්නවා ප්‍රේතයෝ ගැට තියෙනවා. මුළු ශරීරෙම ඇටකටු කුඩු වෙලා යනවා කියලා. හිසට විශාල කුළු ගෙඩියක් වගේ දෙයකින් පහරක් වදිනවා. කර්මානුරූපී ශරීරෙ කුඩු වෙලා යනවා. ආයි යා වෙලා හැදෙනවා. ආයි අර වගේ පහරක් වදිනවා. ඒ වදින වදින පාරට ඒ වේදනාව විඳිනවා. ආය ආයමත් ආත්මසි ඒ තුල දැන් සමහර ලාවට කල්ප ගන්න. ඒ විදිහට විදෝ විදෝ කර්මිකව මතක තියාගන්න සමහර අය ඔය වගේ බෙල්ල වල දාගත්ත අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ලේ වැල දාගෙන මැරුණා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් මතක දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ෂණිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කියලා. මතක තියාගන්න මොන චේතනාවෙන් දැන් සමහර අය අපි දන්නවා එක පුද්ගලෙක් ඔය වගේ ධර්මයේ වැරදි විදියට අල්ලගත් එක පුද්ගලෙක්. තමන්ගේ බිරිඳත් එක්ක හැබැයි පින්කම් කරපු කෙනෙක්. පින්කම් කරා ඔය ආරාමවලට ගියා චෛත්‍ය පින්කම් කරා සිල් ගන්න ගියා හැබැයි ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. මේ පුද්ගලයා ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා ඒ වෙලාවේ ඒක බේරන්න ආපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා වෙන කඩයක් වගේ ගියක් තැනක් තිබුණා. එතනට ගිහිල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට ඒ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණපටියක් දාලා බණ අහලා බුදුන් ඇඳලා බණ අහගෙන තමයි සියදිවි හානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන්තියා දැන් බලන්න අර දේශ හිත කේන් තමන් එක්ක පලි ගත්තා. හැබැයි ඒ පලි ගන්නකොට හිතුවා මේ ධර්මයේ සිහි කරගෙන සමහර විටනම් මේ මුන් තමයි මට ඉන්න හතුරු. මම මේ ඔක්කොගෙම ගැලවිලා මං සුගතියට යනවා. එහෙම යන්න පුළුවන්කමක් නැහැ. මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි. ආත්මයක් නැහැ අනාත්මයි. ආත්මයක් කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක්. ආ මම මෙතනට යනවා කියලා තමන්ට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කර්මයෙන් අපි වැදගෙන යන්නේ. ඒ පුද්ගලයා දවසකට දෙකහමාරකට පස්සේ තමයි හොයලා බැලුවා ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ තමයි ගිහින් බලනකොට අර වහලා තිබ්බ ගෙදරක මැරිලා අර බණපටියේ හාට මෙහාට ඒක රිවයින් වෙවි බණපටිය යන හොයාගන්නකොට. එතකොට දැන් මේ වගේ සමහර ධර්මී වැරදියට අල්ලගත්තයි. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය දැන් බෙල්ල වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ල වැල දාගත්තත් ඒ මොහොතේ ඉන්නේ විශාල වේදනාවක්. උගුර හිර වෙනකොට බෙල්ල හිර වෙනකොට ඔබ බලන්න මල මුත්‍ර පහ වෙලා මැරෙන්නේ. බෙල්ල වැල දාගත්ත අය මල මුත්‍ර ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඇඳුම් වල ඉඳන්. ඒ නිසා විශාල වේදනාවක් එක්ක ඒක ගලව ගන්න බෑ. අත් හිර වෙනවා, දඟලනවා. බෙල්ල දඟලනකොට තමයි බෙල්ල හිර වෙලා ගැලවෙන්නේ, උගුරු දණ්ඩ කැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුල එතන ද්වේෂයේ බලවත් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් සියදිවි හානි කරගෙන ද්වේෂ හිතක් තුල කේන්තියෙන් එක්ක තමන් ගැන තමන් දැන් පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරව හිතනවා එයා කාටවත් වෛර කරේ නැහැ, එයා කාත් එක්කවත් තරහකට කරගත්තා නෙමෙයි, එයා මේ අසනීපයන් නිසායි. එතකොට හිතන්නේ එයාට ද්වේෂ තියෙන විදිහ දැන් එයා ගැන, තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ලෙඩ රෝග ගැන, එක්ක තමන්ගේ වයස ගැන තමන් තමන්ට වෛර කරනවා. එක්ක බාහිර පුද්ගලයෙක් නිසා හිතනවා මුන් එක්ක ඉන්න එක කරදර, මම මැරෙන. ඒ අන්න එහෙම හිතන එක්ක අනිත් අය නිසා ද්වේෂයක් ඇති වෙනවා. එක්ක තමන් තමන්ට ද්වේෂ කරනවා. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මගක්, අපායටම වැටෙන මගක්. ඒ තුල සියදිවි හානි කරගෙන සුගතිය කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක්, ඉපදීමම දුකක්. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ඉපදීමත් දුකක්, ලෙඩ වෙන එකක් දුක්ඛක්, වයසට යන එකක් දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්, අප්‍රියයන් සමග ජීවිතේම තරහකාරයව හතුරු ඊරිසියාකාරයක ජීවත් වෙන එකක් දුකක්, මරණියක් දුකක්. මොන විදිහට මැරුණත් දුකක්. සැපසහගත මරණ නැහැ, බලන්න හැම මරණයක්ම හිතන් දුකක්. එතකොට ඒ වගේ දැන් සමහරු ඒ ස්වභාවික මරණයට බයෙන් කලින් ඉස්සර වෙනවා, සියදිවි හානි කරගන්න. ඒකත් දුකක්. එතකොට ඔක්කොම බුදුහාඳුන වෙන මානසික දුක්, ශෝක, වැළපීම්, දුක්ඛ, දෝමනස්ස, උපායාස. බලන්න කොච්චර හුල්ලනවාද කියලා මිනිස්සු. මානසික දුක් ඔළුවට ගහගන්නවා, පපුවට ගහගන්නවා, විලාප දෙනවා. ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මයේ තුලින් හිතන්න, ජීවිතේ හිතන්න. දැන් ඔබ බලන්න සමහර චරිත දිහා, උපතින්ම අතපය නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා. අද සමාජයේ ඉහළටම බුද්ධිමත්ව ලෝකෙ පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්නවා. උපතින් අතපය දෙකම නැතුව ඉපදිච්ච අය ලෝකෙ බොහොම බුද්ධිමත්ව ඉන්නවා. සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් කපන්න වෙනවා. දැන් මට ඉඳලා හැඩක් නැහැ කියලා හිතෙනවා. එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙනවා. දැන් නම් මට ඉඳලා වැඩක් නැහැ කියලා සියදිවි හානි කරගන්න හිතෙනවා. ජීවිතේ ඔබ බලන්න සමහර මිනිස්සු විඳින දුක්, සමහර රටවල් අප්‍රිකානු වගේ රටවල් වල මිනිස්සු විඳින දුක, ඉන්දියා වගේ රටවල් වල බලන්න මිනිස්සු විඳින දුක. එක බෝක්කුවක් අස්සේ ගත්තත් පවුල් 20ක් විතර ජීවත් වෙන සමහර තැන්වල. ඒ තරම් මිනිස්සු ජීවිතේ දුකක් විඳින්න. එතකොට මේ දුකෙන් අපිට සියදිවි හානි කරගත්තා කියලා දුකෙන් මිදෙන්න බෑ. තව තවත් අන්ත දුකකට වැටෙනවා මිසක්. බුදුහාමුදුරුවෝ පෙන්වන දුක අවබෝධ කළ යුතු දෙයක්. දුක අවබෝධ කරන්නයි වීරිය වඩන්නේ. ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන මරණ සතිය දෙවකත් පටල ගන්න පුළුවන්. එහෙනම් අපි මරණ සතිය භාවනාව වඩන්නේ කියලා. මරණ සති භාවනාවේ තියෙන්නේ මැරෙනවා මැරෙනවා කියලා හිතන එකක් නෙමෙයි. මරණ සති භාවනාවේදී අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, මරණයට පත් වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා, දැන් මම මැරුණොත් කොහේයිද, මං ඊට පෙර අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා, ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්, ඊට කලින් මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා, අද දවසේ කොච්චරනම් මට මැරෙන්න අවස්ථා යෙදෙනවද, මං කොහොම හරි ධර්මයේ සිහි කළ ධර්මයේ දියුණු කරගන්න, එයා මරණ සතිය වඩලා අප්‍රමාදී වෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබට ප්‍රශ්න එනකොට, දුකක් කනගාටුවක් එනකොට, කර්ම විපාකවල ස්වභාවය තමයි ඔබට කවුරුත් පිළිහිටර නැති වෙන්නත් පුළුවන්. ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මයේ පිළිහිට කරගන්න. බාහිර පිළිහිටක් හොයන්න යන්න එපා. ධර්මයේ පිළිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න. අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වුවේ, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතා ඉදිරි චිත්තං යස්සන කම්පති, යාගේ හිත කම්පාවකට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කේමං, යාගේ හිත නොසැලී විරාජමානව පවතිනවනම් ඒතම් මංගල මුත්තම, ඒක මංගල කාරණයක් කියලා. ඒ නිසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න. ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්ක දරුණු ප්‍රේතාත්මවල, ඒ වගේම නැවත නැවතත් ඒ ස්වරූපෙන් අපේ ඇහැට නොපෙනුනාට දුක් විඳිනවා. ඒ වගේ සමහර පේන අය ඉන්නවා, භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, සමහර හැකියාවක් නැති පොඩි දරුවෝ ඉන්නවා, ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීම් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච, සමහර හාමුදුරලා දැකපු ඒවා, සමහර සිදුවීම්. ඉතින් ඒවා අපිට අද වර්තමානයේ ඔප්පු කරන්න සාධකයක් නැහැ. නමුත් අපිට ධර්මයේ බුද්ධ දේශනාවලින්, සූත්‍ර දේශනාවලින්, අතීත සිදුවීම් වලින් අපිට ගලපලා පෙන්නලා දෙන්න පුළුවා එවැනි ආත්මවල උපදිනවා. සමහර ගිනි තියාගත් අය අමනුෂ්‍යය හැටියට ගිනි ගන්න ශරීරය ඇතුව උපදිනවා. තව තවත් කෑක ගහ දුවන අනිත් අයට පේන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දැන් එයා මැරිලා ගොඩක් කල්නේ කියලා. හැබැයි යා තාමත් ප්‍රේත ලෝකෙ ගිනි ගන්න ශරීරයක් ඇතුව දුක් විඳින කෙනෙක්. සමහර අය ඉන්නවා එක්කෝ දියැලකින් පැනලා මැරිලා. දැන් මේ මිනිහ වල්ලා තවුරුදු ගාණක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මාන් රූපිය තාමත් එතනින් උඩින් පණිනවා. එයා අර විදිහටම කෑ ගහගෙන පණිනවා, මැරෙනවා, ආයි අමනුෂ්‍යයා උඩට යනවා, ආයි පහළට පණිනවා. ඒක තමයි යාගේ ජීවිතේ. අවුරුදු ගණන් ඒ විදිහටම ප්‍රේත ලෝකවල විඳවන. බෙල්ල වල දාගත්තා ඒ බෙල්ල හිර වෙච්ච වේදනාවෙම විඳවන. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්වල ඉන්න සමහර සිදුවීම් තියෙනවා. ඒ වගේ එක්ක සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා ඒ අයම ආත්ම ගණන් බෙල්ල වල දා. මේව කර්මාන් රූපිය යන දේවල් මතක තියාගන්න. ඔබ අහලා ඇති එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් බෙලි කැපුම් කකා මැරුම් කන්න සිදුවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේ. ඒ නිසා කර්මානුරූපී සමහර ඒවා කර්ම විපුරුද්දට යන සසරේ. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න, ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නියසිලට පස් ටිකක් අරගෙන සතර අපායගත පිළිස මහ පොළොවේ පස් වගේ කියලා. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාව ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සි වෙයි. දිවි දෙවනි කොට ධර්මයේ වඩා ධර්මයේ දියුණු කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැන් ඔබට හිතෙන ඔබට ගෙදර එපානම්, දැන් මොකද සමහර සිදුවීම් අපිට ගෙදර ඉන්න බෑ කියන, පවුලෑ ඇත් එක්ක ඉන්න බෑ කියන, එක්කෝ මට එපා වෙලා තියෙන, මට මැරෙන්න හිතෙනවා, එවැනි වෙලාවට ඔබට ඉන්න බැයි නම් ඔබ සුදුසු අඩුගානේ ආරණ්‍යයකට ගිහිල්ලා පැවිදි වෙන්න, පන්සලකට හරි ගිහිල්ලා එතන වත් පිළිවෙත් ටිකක් කරගෙන බුදුන් ඇඳලා අතුපතු කාගෙන ඔබ මාසයක් විතර ඉන්නකොට අර අදහස් යනවා. සමහර දරුවෝ එවැනි ජීවිතේ නැති කරගන්න හිතාගෙන තීරණ ගත්ත අය සමහර අය අද හොඳ ජීවිත ගත කරන. ඒ නිසා ඒ මොහොත මග හැරගන්න. සමහරලාවට ඒ මානසික පීඩනය ඔබට තියෙන එක සතියක් වෙන්න පුළුවන්. එක මාසයක් වෙන්න පුළුවන්. එක සමහරට මාස දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ කාලේ මග හැරගන්න. ඒවට ධර්මයේ කියන්නේ මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. කල්‍යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන් නිතර බණ අහන්න ධර්මයෙන් හිත සනස ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් අය කතා කරනවා අපි මේ දේශනාලේ නිසා අපි කොහේ හිටියත් නිතර බණක් පටිගත කරලා අන්තර්ජාලයට හරි මේ මුදා හරින්නේ. බොහෝ තරුණයෝ මේ ඉන්ටර්නෙට් එකේ YouTube වල ඊළඟට අපේ Facebook පිටුවේ බණ අහලා ධර්ම සාකච්ඡා අහලා ජීවිතේ ගොඩාක් හදාගත්ත අය මැරෙන්න හිතලා අද ජීවිතේ හදාගෙන පැවිදි වෙලා හොඳට ගුණධර්ම රකින්නයි. සමහර අය ජීවිතේ නැති කරගන්න කීප වතාවක් උත්සාහ ගත්තායි. බේරිලා ඊට පස්සේ අපේ බණ අහලා සමහරු මැරෙන්න හිතාගෙන යනවා. ඒ ගිහිල්ලා ලණුවක් දාලා බෙල්ල වල දාගන්න ආයි හිතනවා බණ මතක් වෙනවා. මම මැරිලා අපායට යයි නේද කියලා හිතනවා. ආයි ඇවිල්ලා පැත්තකට දාලා බණක් අහනවා. ඒ බණ අහලා හිතා ගන්නවා මං ගිහිල්ලා කොහේ හරි පන්සලකට හරි ගිහිල්ලා පිනක් කරගන්න. සතියක් දෙකක් යනකොට අර අදහස හිතෙන් ගිහිල්ලා හොඳට ජීවත් වෙනවා. අද සමාජයේ ඉහළ තැන්වල ඉන්නවා. ඔබ ඔබේ ජීවිතයේ දිහා ආපස්සට බලන්න. ඔබට කොයිවත් කී සැරයක් ඔය වගේ සිතුවිලි ආවද? ඉඳලා වැඩක් නැහැ. මැරුණා නම් හොඳයි. මැරිලා ගියා නම් හොඳයි. මැරෙන්න උත්සාහයක් නොකරත් මැරෙන්න හිතපු අවස්ථා කොච්චර ඇද්ද? ජීවිතය කියන්නේ අපි මැරි මැරි උපදින ඉපදි දුක් විඳ විඳ යන තැන. ඒ නිසා දුකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිසයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගන්න. ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු.
0: ඒ අවසන් වූයේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානය උතුම්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කා

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හින් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවත්.

කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි, පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපානවා. සොතිර කුවන් පෙතලියා.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවල.

0: සුද්ධි ලගුවන් විදිලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වතේ දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යම්කවා.

0: කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආස්වාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: සුතිර කුවන් පෙතලිය.

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ද කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ද කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ද කෙළිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක විඳ බව පාළි අපදානිහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිනෙන් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සූඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදුපියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පව.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝ ආබාධෝ ධානසෝ පටිප්පසංවේ
2: සුදුසු කුවන් වෙදලියා.

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්.

0: සුදු ලගුවන් ගුදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සොතිර කුවන් පෙතලිය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකේම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්තකේම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහල් කුවන් පෙතලිය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමින් ධම්මපදය යමකවත්.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්කය.

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවා බදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

ඉන්ද්‍රිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: සුද්දි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පින්වතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
3: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝ ආබාධෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

ලොවැතිසියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්

පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

පුළුවනේ. දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව. මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක.

0: සුදු ලගුවන්ගේ සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: පූර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි,

තතියම්පි සංගං සරණං ගච්ඡාමි.

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan buddha perahærin budu buddha sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවිත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවිත්වා උතුම් පූජානි සංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang ජයසුමයිහං හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජා විත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

වෙස්ස ගෝමුනි රාජ වඳිනේමි සාදු.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

එයා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: සුද්ධි ලගුවන් විදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුය. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
3: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත පව් කරන්නා මෙලවත් ඇවෙනවා. ඒ වගේම පරලවත් ඇවෙනවා. මෙලව පරලව දෙලවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.

0: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.
1: සුදිල ගුවන් විදුලියේ

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳිමු වැඩසටහනින්. අපි ඉඳ හිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරනු ලබනවා. මම ඊළඟට තෝරාගනු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න. සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

සුභාවිතය ගී රස විඳමු වැඩසටහන තුළින් අපි ඉඳහිට සංගීතයට කලාවට ඉතාමත් වැදගත් වන චරිත පිළිබඳවත් කතා බස් කරන්න සූදානම් කරගෙන තිබෙනවා. අද දවසේ ශ්‍රීමත් ජෝන් ද සිල්වා සූරීන් පිළිබඳව කෙටි සඳහනක් මේ තුළින් සුභාවිත ගී රස විඳමු වැඩසටහන තුළින් ඔබට ඉදිරිපත් කරන්න මම කැමැතියි. ජෝන් ද සිල්වා සූරීන් උපත ලැබුවේ 1857 ජනවාරි මස 13 වනිදා කෝට්ටේදී. මෙතුමා වෘත්තියෙන් ගුරුවරයෙකු හා නීතිඥවරයෙකු ලෙස කටයුතු කළා. සංගීතය හා නාට්‍ය කලාව පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළ අයෙක්. විශේෂයෙන්ම නූර්ති හා නාඩගම් සම්ප්‍රදායේ ප්‍රමුඛ පුද්ගලයෙකු බවට පත් වුණා. එතුමා කතුවරයෙක්ද වෙනවා. ඔහු රචිත නූර්ති අතර ශ්‍රී වික්‍රම, වෙස්සන්තර, රත්නාවලී කෘතීන් ඉතාමත් වැදගත් තැන ගන්නවා. ජෝන් ද සිල්වා සූරීන් 1922 ජනවාරි 28 වැනිදා දැයෙන් සමුගත්තා. එතුමාට උපහාර පිණිස කොළඹ කලාගාරය අසල පිහිටුවා තිබෙන ජෝන් ද සිල්වා රඟහල නම් කරනු ලැබුවා. සිදුල ගුවන් මුදලියෙන් ජෝන් ද සිල්වා සූරීන්ට උපහාර වශයෙන් මේ මොහොතෙහි විස්සන්තර නූර්තියේ එතුමා රචනා කළ ප්‍රකට ගීතයක් මෙසේ ප්‍රචාරය කරන්නට අපි අදහස් කළා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

නවරස අතරින් ශෘංගාර රසය මහා පුදුම දෙයක්. පෙන්වතුන් එක්වන විටත් වෙන්වන විටත් ඇතිවන්නේ ශෘංගාරයයි. පියේහි විප්පයෝගෝ දුක්කෝ ඒ බුදු බණ. ඒ ගැන මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. කරුණාරත්න අභිෂේකරයන්ගේ පෙන්වතිය හමුවීමට ඉඩ ලබා දීලා තිබුණේ නැහැ ඔහුට. පෙන්වතා හමුවන්නට ඉඩ නොදී තහංචි පලවා තිබුණා පෙන්වතියට. පෙන්වතියට මේ නිසා මේ දෙදෙනාට තම නිවෙස් දෙකම හිරගෙවල් දෙකක් වගේ තමයි තිබුණේ. පෙන්වතියගේ නිවසට දූතයෙකු යැවීමට රචකයාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අභිෂේකරයන් තෝරාගන්නේ අපෝරු දූතයෙක්. එන්න මද නාලේ යනුවෙන් සුළඟට ආමන්ත්‍රණය කරනවා. සුළඟට බාධා කළ හැකි කෙනෙක් මෙදියත නෑ. ඒ සුළඟට හිමින් සිරුවේ පෙන්වතියගේ කුටියට ඇතුළු වන ලෙසට කියා සිටිය. තම දුක ඇයට පවසන ලෙසට කවියා කියා සිටිනවා. මේ ගීතය කාව්‍ය ගුණයෙන් සපිරි මහා අනර්ග ගීයක්. මහා කවි කාලිදාස මේගය දූතයෙකුට සෝක පණිවිඩය පෙන්වතිය වෙත යැවූ ආකාරයත් මෙහිදී සිහිපත් කර සිටිනවා. වැහි වලාවක් වෙනුවට මදනල තෝරාගෙන සිය පෙන්වතියට හසුනක් යැව්වේ අපේ කරුණාරත්න අභිෂේකරයන්ය. මෙම ගීතයෙහි කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය සපිරී තිබෙනවා. තිලකසිරි ප්‍රනාන්දු සංගීතවේදියා භාවපූර්ණ අපූරු ආකාරයෙන් මේ ගීතය ගායනා කොට තිබෙනවා. යුග යුග හදරැති ඒ ජනප්‍රිය ගීතය මෙන්න ගීපද කරුණාරත්න අභිෂේකර සූරීන්, තනුව සංගීතය ගායනය තිලකසිරි ප්‍රනාන්දු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වාදීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මල් පූජාවේ ආනිසංස. පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම, සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම, කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.